අයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සැමට. අදත් මේ සුන්දර ඉරිදා සන්ධ්‍යාවේදී ලක්කඬ සහෘද අඩපය සමගින් ඔබ හා සම්බන්ධ වීමට ලැබීම ඉතාමත් වාසනාවක්. FM තරංගමාලා 106.1 ඔස්සේ වෙලින්ටන් ඇක්සස් ගොනුදුලි මධ්‍යස්ථානයේ සිට අදත් සජීවීව ඔබ වෙත ගෙනෙන ලක්කඬ සහෘද අඩපෑයට මූලික දායකත්වය ලබා දෙන්නේ එක්සත් ශ්‍රී ලංකා සංගමය මගින්. ආයුබෝවන්, වෙල්කම් ටු ලක්කඬ, The Voice of Sri Lanka in Wellington, sponsored by United Sri Lankan Association. ඉතින් අද ඔබ අප හමුවන්නේ ලක්කඬ සහෘද අඩපෑ සමගින් හමුවන්නේ ජූනි මාසේ පළවෙනි හමුවීම විදියට. ඉතින් 2026 අවුරුද්දේ මාස පහක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් තවත් ඉදිරියට අපිට 2026 අප ආරම්භයේදී බලාපොරොත්තු වෙච්ච ආකාරයටම සාර්ථක කරගැනීමට තවත් අපිට කාලය තියෙනවා. ඉතින් ඔබ දන්නවා ඇති පසුගිය ලක්කඬ වාර කිහිපයක් අපට ඔබ හා සම්බන්ධ වීමට හැකියාව ලැබුණේ. ඒ කියන්නේ දිගු නිහඬතාවයකින් පස්සේ තමයි අද නැවතත් ලක්කඬ සහෘද අඩපෑ සමගින් ඔබ හා සම්බන්ධ වන්නට මට හැකියාව ලැබුණේ. ඉතින් නොවැළැක්විය හැකි හේතු කිහිපයක් නිසාවෙන් අපට ලක්කඬ සහෘද අඩපෑ ඔබ වෙත ගෙන එන්නට හැකියාව ලැබුණේ.

ඉතින් අපි ඒ සම්බන්ධයෙන් අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිනවා. ඇත්ත වශයෙන්ම වෙලින්ටන් නවසිලන්තේ වෙලින්ටන් නුවර ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රචාරය වන වැඩසටහනකට සවන් දීමට හැකියාව තිබෙනවා. ඒත් මම දන්න තරමින් සිංහල භාෂාවෙන් ගුවන්විදුලි මාධ්‍යයේ විකාශනය වන එකම වැඩසටහන වෙලින්ටන් නුවර මේ වෙලින්ටන් ලක්කඩ වැඩසටහන කියලා මම හිතනවා. ඉතින් ඔබ මේ ලක්කඩ සහෘද අඩපෑ සමග හෘදයාංගමව සම්බන්ධ වන්නේ මොකද? ඇත්තටම අපේ භාෂාවෙන් ලාංකීය අපේ ලාංකීයත්වය පිළිබිඹු වන්නේ මේ සිංහල භාෂාවෙන් තියෙන වැඩසටහනකට සවන් දෙනකොට කියලා මං දන්නවා. ඉතින් අපට සමාවෙන්න අපට පසුගිය වැඩසටහන් කීපයක් අපට මඟහැරුණා ඒ නොවැළක්විය හැකි හේතුන් කීපයක් හින්දා. එනමුත් මා විශ්වාස කරනවා මින් ඉදිරියට අපිට සෑම දෙසතියකටම වතාවක් ඔබට ඔබගේ භාෂාවෙන් ඔබගේ මව්බසින් පැය භාගයක් කතා කර කටහඬක් අහන්නට, ඒ වගේම ගීතයකට රස විඳින්නට, ගීතයකට සවන් දෙන්නට හැකියාව ලබා දෙන්න අපට හැකියාව ලැබෙයි කියලා අපි හිතනවා. ඉතින් මා අද ඔබ වෙනුවෙන් තෝරාගත් ගීත ගායකයා ගැන කියන්න කලින් අපි එම ගායකයාගේ ඉතාමත් සුන්දර ගීතයකට යොමු වෙමු.